0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me arambavanne SBS Kwan Vidulie Sinhala Sevayai. Kwan Vidulien Antarjalien saha Jankama Durakathinen.
2: අයිබෝන් හැම දෙනාටම 2026 අවුරුද්දේ ජූනි මාසේ 5 වෙනි සිකුරාදා අවුරුද්දේ මැද භාගයටත් අපි ඇවිල්ලා හිතා ගන්නවත් බෑ නේද? හිතනවා හැම දෙනාම සතුටින් සහල්ුවෙන් අද සිකුරාදා දවසේ ඉන්නවා කියලා. අද දවසේ SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන ඔබට සමීප කරන්නයි මේ සෝදානම් වෙන්නේ. අද වැඩසටහන ඔබට ගෙනෙන මම අතිනිය අමරසිරි. මාත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්න අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් එකතු වෙනවා අපේ සිඩ්නි අන්තයේ සිට. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ මෙල්බර්න් ගුවන් විදුලි සංකේතයේ සිටයි. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කූලීන් ජාතියේ වුරුන්ජුයි වයිවුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් අපි අපේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම අබරිජිනල් සහ ටොරස් සමුද්‍ර වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපි අපේ ගෞරවය පුදකර සිටිනවා. එහෙනම් ඉතින් යොමුවෙමු අපි අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම දිහාවට. සුපුරුදු පරිදි මුලින්ම දෙස් විදෙස් තොරතුරු එක්ක කසප සූදානමින් ඉන්නේ ඔබට SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනෙන්නට. මීළඟට ඔස්ට්‍රේලියාවේ මේ එම්ප්ලොයිමන්ට් සර්විසස් සිස්ටම් නැත්නම් රැකියා සේවා සැපයුම් පද්ධතියට වසර 30කට පස්සේ ප්‍රතිසංස්කරණ සිදු වුණා කියලා රජය පැත්තෙන් ඇහෙනවා. ඒ වුණාට විශේෂඥයින් කියන්නේ මේක රිෆෝම් එකක් නම් නෙමෙයි රීබ්‍රෑන්ඩින් එකක් කියලා. ඔබ ජොබ් සීකර් කෙනෙක් නම් රැකියා සොයන්නෙක් නම් ඉතින් එකතු වෙන්න අපේ කාලීන විග්‍රහයත් සමග ඔබට විශේෂ තොරතුරු රසක් දැනගන්නට පුළුවන්. මීළඟට අපේ වැඩසටහනේ දෙස් විදෙස් තොරතුරු දැනගතයින් පස්සුව අපි යොමු වෙන්නේ අපේ මව්පිම ශ්‍රී ලංකාව පැත්තෙන් ඇහෙන තොරතුරු දැනගන්න. සුපුරුදු පරිදි මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල තමයි මව්බිමෙන් පුවත් විකාශය අපට ගෙනෙන්නේ. චන්දරේගේ වයිෆ් හම්බෙලා තියෙනවද? චන්දරේගේ වයිෆ් දැන් සිනමාවට නැගිලා තිබෙනවා. ඉතින් චන්දරේගේ වයිෆ් අපට මුණගස්සන අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි සමගයි අත තරුෂි එක්ක තරුකතා විශේෂාංගය ඔබට අහන්නට ලැබෙන්නේ. සුපුරුදු පරිදි ක්‍රීඩා ලොලිය ඔබට අද වැඩසටහන අවසන් භාගයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අපි ගෙන එනවා. ඉතින් ආරාධනා කරනවා ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ඔබට මාධ්‍යවේදී රංගන සෙනවිරත්න ශ්‍රී ලංකාවේ සිටගෙන එන ක්‍රීඩා විග්‍රහයට සවන් දෙන්නට. එහෙනම් අපි මුලින්ම දැනගමු දෙස් විදෙස් පුවත්.
3: අද ජුනි මාස 5 වෙනිදා සිකුරාදා. SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල. ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙයි. ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 60කට පැන වූ නව ඇමරිකානු තීරු බදු අසාධාරණ සහ අනවශ්‍ය දෙයක් බවට ෆෙඩරල් රජයෙන් ප්‍රකාශයක්. නිව සවුත් වේල්ස්හි දේශීය ඔසුසල් හරහා වෛද්‍ය නිර්දේශ රහිතව උපත් පාලන පිති ලබා ගැනීමට ඉඩ. එකඟතාවයකට පැමිණිය හැකිනම් යුක්රේනය සමග සාමගි විසුමකට සූදානම් බව රුසියානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්. ආසියාවේ එදා මෙදා තුර දෙවන හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාව පිහිටුවීමට රුමේෂ් පතිරගේ සමත් වෙයි. දැන් පුවත් සවිස්තරව. ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුණා. කෙසේ වෙතත් අදාළ යෝජනා සඳහා සෙනට් සභාව හරහා යම් වෙනස්කම් ගෙනීමට හෝ නීතියක් බවට පත්වීම වැළැක්වීම සඳහා සඳහන් විපක්ෂයට හරිත පක්ෂය සමග එකඟතාවයකට ඒමේ හැකියාව තවමත් පවතිනවා. මෙම විසකුරු බදු යෝජනා නැවැත්වීමට ඕනෑම අයකු සමග කටයුතු කරන බව ෆෙඩරල් විපක්ෂ නායක ඇංගස් ටේලර් පවසනවා. නමුත් අගමැති ඇන්තනි ඇල්බනීසි පවසන්නේ රජය ඉදිරිපත් කරන සමස්ත වෙනස්කම් මාලාවටම විපක්ෂයේ දක්වන මේ හුදු විරෝධය දේශපාලන ප්‍රලාපයක් බවයි.
4: And today of course they voted against the legislated 5 rounds of income tax cuts that were put forward. No wonder No wonder they've brought Tony Abbott back to run the Liberal Party, Mr. Speaker. A bloke who was dumped by his own party, then dumped by his own electorate, and they've made him party president. At least when they resurrected the dinosaurs in Jurassic Park, they chose a species that had been successful.
3: Australia ඇතුළු රටවල් 60ක් සඳහා නව එක්සත් ජනපද තීරුබදු යෝජනා අසාධාරණ සහ අනවශ්‍ය දෙයක් බව ෆෙඩරල් රජය පවසනවා. තම සැපයුම් දාමවල නූතන වහල්භාවය අවසන් කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොකරන බව පවසන රටවල් සඳහා ඇමරිකා එක්සත් ජනපදය 12.5% දක්වා තීරුබදු වැඩි කිරීමට යෝජනා කළා. මෙම තීරණය දෘෂ්ටිවාදී හා මතභේදාත්මක බව පවසන අගමැති ඇන්තනි ඇල්බනීසි මෙම නව බදු ඇමරිකානු පාරිභෝගිකයන්ට කිසිසේත්ම යහපතක් ඇති නොකරනු ඇති බව පෙන්වා දෙනවා. නිව සවුත් වේල්ස්හි දේශීය ඔසුසල් හරහා වෛද්‍ය නිර්දේශ රහිතව උපත් පාලන පෙති ලබා ගැනීමට ඉඩ සලසන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක වනවා. මීට පෙර වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ තස්මේනියාව යන ප්‍රාන්තද මේ ආකාරයට වෛද්‍ය මැදිහත්වීමෙන් තොරව පාරිභෝගිකයන්ට උපත් පාලන ක්‍රම සඳහා ප්‍රවේශය පුළුල් කරනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. එකඟතාවයකට පැමිණිය හැකිනම් යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මිය සොලෙන්ස්කි සමග සාම ගිවිසුමකට එළබීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මිය පුටින් පවසනවා. ඇලස්කාවේ ඇන්කරේජ්හි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති සමුළුවේදී ඇතිකරගත් අවබෝධතාවලට අනුකූලව යුක්‍රේනය සම්බන්ධයෙන් සම්මුතියකට රුසියාව විවෘත බව ඔහු පවසනවා. පස්වන වසරට එළඹ ඇති රුසියාන යුක්‍රේන ගැටුම අවසන් කිරීමට ගිවිසුමක් ඇතිකර ගැනීමට නම් අදාළ එකඟතා යුක්‍රේනය පිළිගත යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. දැන් ක්‍රීඩා පුවතක්. ආසියාවේ එදා මෙදා තුර දෙවන හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාව පිහිටුවීමට රුමේෂ් පතිරගේ සමත් වුණා. ඒ ඉතාලියේ රෝමේ පැවති ඩයිමන්ඩ් ලීග් තරගයේදී මීටර 92.62 දුරක විසිකිරීමක් සමගයි. ඒ සමග ඔහු ලෝක ශ්‍රේණිගත ලැයිස්තුවේ 8 ස්ථානයට පත්ව සිටිනවා. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පීඩනය අද මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
2: වසර 30කට වැඩි කාලයක් තුල රැකියා සේවා සඳහා සිදු කරන ලද විශාලතම ප්‍රතිසංස්කරණය ලෙස රජය විසින් හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ මේ වන විටත් නිවේදනය කොට තිබෙනවා. මෙම නව පද්ධතිය පිහිටුවා තිබෙන්නේ රැකියා විරහිත ඔස්ට්‍රේලියානුවන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීමේ අරමුණින්. නමුත් කාලයක් පුරා මෙම පද්ධතිය තුළ පැවති සම්බන්ධතා සහ පෞද්ගලික සැපයුම්කරුවන් අකණ්ඩව පවත්වාගෙන යාමත් සමග උපදේශකයින් පවසන්නේ මෙම රැකියා සේවා පද්ධතියේ වෙනස්කම් නව සන්නාමයක් ලබා දීමකට වඩා වැඩි දෙයක් නොවන බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. රැකියා පිළිබඳ අමාත්‍ය අමන්දා රිෂ්වත් පවසන පරිදි මෙම වෙනස්කම් දශක තුනකින් ඔස්ට්‍රේලියාවේ රැකියා සේවාවන් සඳහා සිදු කරන ලද විශාලතම ප්‍රතිසංස්කරණයයි.
5: At an individual level, the system has one objective: to place people in a suitable, meaningful job. But it must do more than just job matching. A well-functioning employment service system must also be able to provide the right assistance to job seekers at the right time.
2: වත්මන් ක්‍රමය යටතේ රැකියා සොයන ඔස්ට්‍රේලියානුවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ඩොලර් බිලියන 2ක යෝජනා ක්‍රමයක් යටතේ පුද්ගලික රැකියා සේවා සපයන්නන් හමුවීමට අවශ්‍ය වෙනවා. නමුත් මෙම ක්‍රමය අසාධාරණ බවට දැඩි ලෙස විවේචන එල්ල වී ඇති අතර අසාධාරණ ලෙස සුභසාධන අත්හිටුවීම් සහ ලාභ මත පදනම් වූ සැපයම්කරුවන් පිළිබඳව නිතිපතා පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා. රැකියා සෙවීමේ අවශ්‍යතා සපුරාලීමට අපහොසත්වීම නිසා බොහෝ දෙනෙකුගේ සුභසාධන ගෙවීම් අත්හිටුවීම නීති විරෝධී විය හැකි බව ඔම්බුස්ට්මන් වාර්තා දෙකකින් සොයාගනු ලැබුවා. වත්මන් ක්‍රමය පරිපූර්ණ නොවන බවට ඇය හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නව වෙනස්කම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරිය පවසනවා.
5: The system is ill-equipped to respond to the diverse needs of over 1 million Australians who access this service each year. These concerns were echoed in the final report by the House Select Committee on Workforce Australia Employment Services in 2023, drawing on evidence from hundreds of submissions and witnesses. That report found that a one-size-fits-all approach across all elements of Workforce Australia is letting too many participants fall through the cracks and creating inefficiencies in the system.
2: නව වෙනස්කම් යටතේ රැකියා සොයන්නන් ශ්‍රම වෙළඳපොළට ප්‍රවේශ වීමට ඔවුන්ට ඇති පුද්ගලික බාධාවන් පිළිබඳව නව ඇගයීමකට ලක් කෙරෙනවා. එහි ප්‍රතිඵල මත පදනම්ව ස්තර තුනකින් යුතු ප්‍රවේශයකට ඔවුන්ව යොමු කරනු ලබනවා. පළමු ප්‍රවාහය යටතේ ඩිජිටල් සාක්ෂරතාවය ඇති සහ රැකියා සොයා ගැනීමට සූදානම් අය සඳහා ඩිජිටල් සේවාවක් ලබා දෙන බව අමාත්‍යවරිය පවසනවා.
5: Compared to what's currently available, Service Stream 1 will be truly effective and an efficient way to support participants who require less intensive supports.
2: 2025 වසරේදී ඉදිරිපත් වූ සෙනෙට් සභාවේ ඇස්තමේන්තු වලින් හඳුනාගත් පරිදි ස්වයංක්‍රීය ඉලක්ක අනුකූලතා රාමුව මෙම රැකියා සේවා පද්ධතියට විශාල හානියක් සිදු කරන බව රජය දැන සිටි බවත් එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න තවමත් පවතින බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා. පෞද්ගලික රැකියා සේවා සැපයුම් ආයතන විසින් අසාධාරණ ලෙස රැකියා සොයන පුද්ගලයින්ට දැඩි මූල්‍ය කප්පාදු නිර්දේශ කරමින් විශාල පරිමාණයේ වැරදි සිදු කරන බව ඇය අනාවරණය කළා.
5: Supports under this service stream will focus on what we know works to get people into jobs, like active job coaching, work-ready supports, and training linked to in-demand jobs. But these supports will also need to work for the participant by being clearly connected to their employment goals and to the jobs available in where they live.
2: Namut. දරිද්‍රතා විරෝධී මධ්‍යස්ථානයේ ප්‍රකාශක ජේ කූනන් පවසන්නේ අවම වශයෙන් 4% රැකියා විරහිත භාවයක් පමණක් තබා ගැනීමට නිර්මාණය කර ඇති ආර්ථිකයක රැකියා සඳහා පුද්ගලයින්ට දඬුවම් කිරීම වෙනුවෙන් රජය විසින් පද්ධතියක් ගොඩනගා ඇති බවයි. ඔහු පවසන්නේ රජය විසින් රැකියා සඳහා තනි පුද්ගල බාධකවලට වඩා ව්‍යුහාත්මක බාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
6: What we need to see is, you know, to renationalize these services. Of course, there were issues with the Commonwealth Employment Service, but, you know, what is happening now is we're essentially seeing billions of dollars in money going overseas through hedge funds and investment firms that these providers are attached to. So what we're seeing is money being taken from people, or money that should be spent on helping people, and it's being sent away or going to these companies' profits. A far better way to do it would be to for the government to run these services to make sure that those finances were being used appropriately and accordingly to help people when they need it.
2: මෙම රැකියා සේවා පද්ධතියේ වෙනස්කම් නැවත සන්නාමකරණයකට වඩා වැඩි දෙයක් නොවන බව ජේ කුනන් වැඩිදුරටත් පවසනවා.
6: I mean, they had a three-tiered system under the Job Active system. Instead of Stream 1, 2 and 3, they had Stream A, B and C. So we're not really seeing a fundamental shift in the way that services are being delivered for people who are, you know, forced into these coercive systems.
2: Sydney Lang, SBS News වෙනුවෙන් සැකසුම් මෙම වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කර ඉදිරිපත් කළේ අතිනියමර සිරි.
7: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
2: ලංකාවේ වගේම බොහොම උනන්දුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ලංකාවේ උදවිය එකතු වෙලා සාමයෙන් බොහොම අපූර්වට සම්බුදු තෙමඟල සිහි කරනු ලැබුවා. ඉතින් අපි හිතනවා ඔබ මේ වෙසක් අසිරිය දැක බලා ගන්නට ඇති කියලා. ඉතින් මේ පොසොන් මාස කියන්නේත් ලංකාවේ අපිට බොහොම විශේෂ මාසයක්නේ. බෞද්ධ අබෞද්ධ හැම දෙනාගෙම සිත් සතන් සුවපත් කරන ඒ මහා බුදුගුණ කීයකටයි මේ ළඟට අප ගීතමය විරාමයෙන් යොමු වෙනට සූදානම් වන්නේ. ඉන් පසු අපි යොමු වෙනවා වෙළඳ විරාමයකට.

0: සයිට් අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාබී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ ඔන් ඩිමාන්ඩ් වෙතින් SBS World News ඔස්ට්‍රේලියාවෙන් සල්ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑමදිනකම සවසහිතයට SBS රූපවාහිනියෙන් සහ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින් SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන Dateline අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ On Demand වෙතින්. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ On Demand වෙතින්. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපට ඔබ වෙත කෙරෙහි SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව channel 30 SBS රූපවාහිනියේ වයිස්ලෑන්ඩ් නාලිකාව channel 32
1: SBS audio
0: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනා ගන්න play button එක ක්‍රියාකරවන්න
2: SBS chill
3: SBS pop asia non-stop asian pop
4: can you describe that feeling for people who haven't experienced it
5: SBS hindi uplabdh karwata hai
6: far from the partisan politics
0: bhasha hatakati wedi sankhyawakin genena pravruti samaga obe sitake welata galapena sangeethaya saha aakarshaniya podcast oba wenuwenma sodanamin SBS audio app download karaganna
1: sbs.com.au/audio
0: නීමට හැකියාව තිබෙනවා SBS සිංහල සේවය ඔස්සේ.
7: මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
8: අද ජුනි මාසේ 5 වෙනිදා ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂාංගය දැන්.
9: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය 27 වෙනිදා තිබුණු රැස්වීමේ ලැබුණු අනුමැතියත් එක්ක ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන විස්තරණ අයපාසුකම් වැඩසටහනේ 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන සාර්ථකව අවසන් වුණාට පස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයට බැර වෙලා තියෙනවා. 2023 මාර්තු මාසයේදී IMF එකත් එක්ක ඇමරිකන් ඩොලර් බිලියන 3ක මූල්‍ය පහසුකමක් අනුමත වුණා. 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන අනුමත කරන්න IMF විධායක මණ්ඩලය පසුගිය 27 වෙනිදා රැස් වුණා. මේ රැස්වීමෙන් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරේ අභියෝගාත්මක තත්ත්වයේ මැදේ වුවත් ශ්‍රී ලංකාව විස්තීර්ණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා යනුව එහි ප්‍රතිඵලයක් විදිහට අදාළ මුදලවන ඇමරිකන් ඩොලර් මිලියන 695ක මුදල ශ්‍රී ලංකාවේ මහ භාණ්ඩාගාරයට බැර කරලා තිබෙනවා. ආර්ථිකය ස්ථායීව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂයේ අවධානය යොමු වෙලා තිබුණා. විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මේ ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
10: දැන් අද වෙලා තියෙන්නේ විදේශ විනිමය උපයනවා නෙමෙයි, උපයන සොච්චම පුච්චනවා. ඒක සාධාරණීකරණය කරන්න මුල්‍ය අරමුදලෙන් ඩොලර් 695ක් ලැබුණා කියලා චූන් වෙනන මිනිස්සුව මෝඩ චූන් එකට අඳනවා. ඩොලර් මිලියන් 695ක් කියන්නේ තෙල් නැවුතුරක් ගේන්න පුළුවන්. ඒ තෙල් නැවුතුරක් ගෙනාවට පස්සේ ඊට පස්සේ අපි මොකද කරන්නේ? විරුව පට්ටම් ගහගෙන බලන් ඉන්න ඕනද? මේ තියෙන ඩොලර් ටිකවත් අත්‍යවශ්‍ය වමනාවන් වෙනුවෙන් පරිස්සමෙන් රුපියල අවප්‍රමාණය වෙන්න නොදී රකබලා ගනිමි. පාවිච්චි කරනවා වෙනුවට මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියන්ට ඕන ඕන විදියට ඒ ඩොලර් ටික පුච්චන්න ඉඩකඩ හදලා දුන්නා. මේකද ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දරන පාලනයකින් මේ රටේ පොදු ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා බලාපොරොත්තුනේ මේකද?
9: රුපියල බාල්දු වෙලා ඩොලරයගේ ඉහළ යන තත්ත්වයක් තුළ පසුගියදා රුපියල් 337ක් ඩොලරයක් වෙනුවෙන් ගෙවන මුදල හැටියට සඳහන් වෙලා තිබුණා. මේ තත්ත්වයන් එක්ක ආර්ථිකමය තත්ත්වයන් කළමනාකරණය කරගන්න නොහැකි වීම, ජනතාව රුපියල ස්ථාවර කරයි කියලා ආණ්ඩුව සම්බන්ධයෙන් තිබුණු විශ්වාසය අහිමි වීම කොතරම් දුරට බලපෑවද කියන කාරණය හර්ෂද සිල්වා සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.
2: ඒවට දැන් ගෙවන්ඩ වෙන ඇති බැංකෝල්ට එල්සි එනවා එන සති ඊළඟ සති වෙනකොට තවත් එල්සියයි හරි ඉතකට ඒකට මුදල් අතවසේම බැංකෝල තියෙන් ඕනේ
6: ඩොල
2: මට ආරංචි වෙච්ච විදිහට රෙමිටන්සස් පවා කට්ටිය අල්ලගෙන ඉන්නවා එවන්නතුව රුපියල තවදුරටත් වැටේ කියලා මේ කට්ටියට රුපියල යගේ කළමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබිච්ච විශ්වාසය මගේ දැන දැන් වෙනකොට සෑහෙන දුරට දියාරු වෙලා
8: පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ කෙරෙන විමර්ශනවලට අදාළව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වගේම යුද හමුදා බුද්ධ්‍යංශ හිටපු සමාජිකයින් දෙදෙනෙක් වන මොහොමඩ් අන්සාර් සහ ප්‍රේමානන්ද උදලාගම කියන අයගේ විදේශ ගමන් තහනම් කරන්න අධිකරණය නියෝග කරා. පාස්කු ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ කරන විමර්ශනවලට අවශ්‍ය මේ පුද්ගලයන් විදේශගත වුණොතින් ඉදිරි විමර්ශනවලට අගතියක් වෙන්න පුළුවන් කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කරා. පුද්ගලයන් විදේශගත වීමේ අවදානමක් පවතිනවා කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව තමයි කොළඹ කුටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වගේම යුද හමුදා හිටපු බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කරන්න අධිකරණය කටයුතු කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්සවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කරපු මෝසමක් පසුගිය දින දෙකේ අධිකරණයේදී විභාගයට ගත්තා. ඒ අනුව සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනීහිටපු ජනාධිපති නීතිඥවරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා දුන්නු වාර්තාවක් පිළිබඳව අවධානය යොමු කරා. මේ වෙනකොට සුරේෂ් සලේ මහතා විෂාදය, පශ්චාත් කම්පනය, මානසික ආතතිය, තාතතිය වගේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා ඉන්නවා. ඒ හින්දා ඔහුට යම් ආකාරයකින් වදහිංසා ලබා දීලා තිබෙනවා. වදහිංසාවලට භාජන වෙලා තිනවා. එහි ප්‍රතිඵලයක් විදිහටත් ඔහු අධික ලෙස මානසික පීඩාවට පත් වෙලා තිනවා. ඒකෙත් ප්‍රතිඵලයක් විදිහට සැකකාර සුරේෂ් සලේ මහතා සියදි විනසා ගැනීමේ දැඩි අවධානමකට මුහුණ දීලා ඉන්නවා කියලත් වෛද්‍ය වාර්තාවෙන් දක්වලා තිනවා කියලා ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ සඳහන් කළා. කොහොමුණත් මේ සම්බන්ධයෙන් කරුණු විභාග වෙමින් පවතිද්දී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරි පත් කරලා වාර්තාවක් ඇඳවන්න පියවර ගන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්න ඉල්ලලා නීතිපතිවරයා කරපු ඉල්ලීම පිළිබඳ නියෝගයත් ලබන 10 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා කියලා අධිකරණය සඳහන් කළා. ඒ අනුව මේ සිදුවීම් සිද්ධ වුණේ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කරපු මෝසම අධිකරණය හමුවේ විභාගයට ගත්තු අවස්ථාවේදී. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට තමන්ගේ අත්සන යොදලා එය සහතික කරලා තිනවා. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ලෙස මේ වෙනකොට බලාත්මක වෙනවා. ඒ අනුව මේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ පසුගිය 19 වෙනිදා පැවැත්ුණා. එහිදී මේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. බදු ගණනය කිරීම, බදු අඩු වඩාත් නිවැරදි කරන්න, උපාය මාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝග දක්වන්න, ඒ වගේම විනිවිද භාවය සහ මුදල් විශුද්ධිකරණය වළක්වන්න, ශ්‍රම ශක්තිය හේලනම්වන්න මේ පනතේ අරමුණු හැටියට සඳහන් වෙලා තිබුණා. විශේෂම ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ ටින් අංකය භාවිත කිරීම අනිවාර්ය කරන්න වගේම ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කීපයක් සිදු කරන්නත්, විශේෂ ව්‍යාපෘති වගේම ව්‍යාපාර සඳහා ලබා දෙන බදු නිදහස් කිරීම වඩා පැහැදිලි කරන්නත්, අදාළ බලධාරීන්ට තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කරන්න මේ වගේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මේ අලුත් පනත මගින් හඳුන්වා දීලා තිබෙනවා. ඒ අනුව සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්ය වෙනවා. ඊට අදාළ වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ අත්සනින් නීතියක් බවට පත් වුණා. එළමෙන සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම්ගේ අවධානය යොමු කරමින් එළමෙන සඳුදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
7: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
0: ලොව පුරා ඉන්න පාපන්තු ක්‍රීඩාලෝලීන්ට මේ කාලේ ඉතාම සතුටු කාලයක් නේද? මේ උදා වෙලා තියෙන්නේ FIFA World Cup 2026 ලෝක පාපන්තු ශුරතාවලිය. ඉතින් බොහෝ කල් බලා සිටි ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. SBS On Demand වෙතින් ඔබට නොමිලේ මේ ක්‍රීඩා තරග සියල්ල නැරඹීමට අවකාශය තිබෙනවා. තව සතියයි තියෙන්නේ. ජුනි 11 වෙනිදා තමයි ආරම්භය සනිටුහන් වෙන කවුන්ඩවුන් කොන්සර්ට් එක ඔබට දැක ගන්නට ලැබෙන්නේ. ඒ වගේම ජුනි 12 වෙනි සිකුරාදා, ඒ කියන්නේ ලබන සිකුරාදා තමයි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ. SPS මාධ්‍ය ජාලය මෙවර FIFA World Cup 2026 වෙනුවෙන් අනුග්‍රහය දක්වනවා. ඉතින් සුභාරංචිය තමයි SPS on demand වෙතින් ඔබට නොමිලේම ලෝක පාපන්දු තරගාවලියේ නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙනම් අපි යමුෙමු විරාමයකට. විරාමෙන් අනතුරුව ඔබේ රසවත් විශේෂාංගයේ තරුෂ්චියක තරු කතා.

ඇබරිජිනල් සහ ටෝරස්ට්‍රී උපත්වාසයෙන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න NITV රූපවාහිනි නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ On Demand වෙතින්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවසහයිතියට SBS රූපවාහිනියෙන් සහ SBS On Demand වෙතින්. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand app ඩවුන්ලෝඩ් කරගන්න. SBS ෆුඩ් වෙබ් අඩවිය ආහාර වට්ටෝරු 7000කට අධික ප්‍රමාණයක් ඔබ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස් පිවිසෙන SBS ෆුඩ් වෙබ් අඩවියට sbs.com.au/food. NITV රූපවාහිනියේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් උපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි ද පොයින්ට් SBS On Demand වෙතින්. සයිට් අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ On Demand වෙතින්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sbs.com.au/learn වෙත පිවිසෙන්න. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදාගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook වෙතුනොත්. SBS රූපවාහිනී නාලිකාව සමාන

0: ಪಂಜಾಬಿ ನಾಟ್ಯ ಜಾತ್ಯಂತರ ಕ್ರೀಡಾ ಸಹ ವಾರ್ತಾ ಚಿತ್ರಪಟಿ ಒಬ್ಬ ವಿತಕಿರೇ ಎಸ್ಪಿಎಸ್ ಪ್ರಧಾನ ರೂಪವಾಹಿನಿ ನಾಲಿಕಾವ ಚನಲ್ ತಿಹೆನ್ ಎಸ್ಪಿಎಸ್ ರೂಪವಾಹಿನಿಯ ವೈಸ್ಲ್ಯಾಂಡ್ ನಾಲಿಕಾವ ಚನಲ್ ತಿ ಸೆಕೆನ್
1: ಸಲತಾ ಎಸ್ಸಿಡಿಸಿ ರಟ
2: ತಾರುಷಿಯೇಕ ತಾರುಕತಾ
3: ආයුබෝවන් වෙලාවකට සිනමාව ටෙලිනාට්‍ය කියන්නේ ජීවිතය පෙන්වන කැඩපතක් වගේ. ඒ තුළින් අපිට අපේ ජීවිතවල ඇතැම් සිද්ධීන් අහන්න දකින්න පුළුවන්. ඉතින් මේ රූපොස්සේ දැවන්ත සිනමා නිර්මාණ බිහිකරන ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්ට අපි ආරාධනා කළා අද තරුෂියෙක්ක තරුකතාව හැඩ කරන්න. නමින් ප්‍රසන්න ජයකොඩි. බොහොම ගෞරවෙන් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබව පිළිගන්නවා.
4: ආයුබෝවන්.
3: ටික කාලයක් නිහඬව ඉඳලා ඔබේ නවතම සිනමා නිර්මාණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙනවා. කොහොමද චන්දරේගේ වයිෆ්ට ලැබෙන ප්‍රතිචාර?
4: මම හිතන්නේ මගේ පෙර නිර්මාණ වලටත් වඩා ලොකු ප්‍රතිචාරයක් හම්බ වෙනවා චන්දරේ වයිෆ්ට. මොකද ඒකේ වෙනසක් තියෙනවා. චන්දරේ වයිෆ් කියලා කියන්නේ ඇත්තටම පොදු ප්‍රේක්ෂකයා අරමුණු කරගත් චිත්‍රපටයක්. මගේ ප්‍රසන්ටේෂන් එක ඇතුළතින් පොදු ප්‍රේක්ෂකයා තමයි අරමුණු වුණේ. ඒ නිසාම මම හිතන්නේ මේකට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා.
3: මීට වසර ගණනකට කලින් සිනමා නිර්මාණයක් බිහි කිරීමත් වර්තමානයේ සිනමා නිර්මාණයක් බිහි කිරීම තුලත් තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද ඔබ දකින විදියට?
4: විශේෂයෙන් ලංකාවේ ලෝකෙත් තියෙන වෙනස මම හිතන් තියෙනවා. කොරෝනා වලින් පසුව ලංකාවේ තිබිච්ච අරගලයෙන් පසුව සංස්කෘතික විදිහට ලොකු වෙනසක් රට ඇතුළ ඇති වුණා. ඒකත් එක්ක අන්තර්ජාලය හරහා කරදින වෙන ප්‍රමාණය 90% විතර වර්ධනය වුණා මිනිසුන් අතර. යංග ජෙනරේෂන් එක යාවත් කාලේ නැහැ. ඒගොල්ලන්ට ආධුනික වූ කලාපිත නිර්මාණ හැදෙන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒක සුභවාදීತನක් තියෙන්නේ. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල ඒ කාලේ මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. අර වෙනකොට මම හිතන්නේ ඔහෙත් මෙහෙත් දෙකේ තිබෙත්තෙම ගැටුම් සිනමාවට ලොකු ආකර්ෂණයක් තියෙන එක තමයි හරි සතුටුදායක තැනක්.
3: වැඩිපුරම කැමැත්ත තියෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂණයටද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද?
4: විශේෂයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි. මොකද මම මේ ශිෂ්‍යයෙක් ප්‍රමිණිටත්තුන් චිත්‍රපට සීනකින් තමයි. නමුත් අපිට ඒ කාලේ සිලෝරයිඩ් එකෙන් ෆිල්ම් කරන්න යන කාලේ ලෙහෙසි නැහැ. මීට වඩා සංකීර්ණ කටයුත්තක්. ඒ සංකීර්ණත්වයට මතනේ තරුණයෙකුට ඉස්සෙල්ලා ඉන්න අමාරුයි. ඉතින් ඒ අපහසුතාව උඩ මම අවුරුදු ගණනක් සිනමා නිර්මාණය කරන්න නොහැකිවේ ලතවිමින් ඉන්න කාලේ ඉතින් නිර්මාණ තමයි කරේ. ජෙනාට්ට කියන එක තාවකාලික පොඩි නිර්මාණකරණයක්. සිනමාව කියන්නේ එහෙම දෙයක්. මේ සිනමාව කියන්නේ වෙන මම හිතන අපේ කලාවේ දිනුම සම්දිස්ථානයේ සිනමාව. ඉතින් ඒ නිසා මම හිතන්නේ සිනමාව තමයි කොහොම කැමැත්තක් තියෙන්නේ.
3: අද තරුෂියෙක්ක තරුකතාව මේ විදියට හැඩ කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි. ඔබ අධ්‍යක්ෂණය කළ චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලිකා මාරපන ඇතුළු තවත් දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ නදීෂා හේමමාලි. ඇයව ඒ සඳහා තෝරගන්න විශේෂිතුණු හේතුව මොකක්ද?
4: ඔබ චරිතයකට ඇත්තරම නළු විවරණ කියන එක හරි අවබෝධින් තර්කානුකූල කරන කෙනෙක්. ඒ චරිතය අපි කරන චිත්‍රපටයේ චරිතික හරියටම පිටපටයේ චරිත ජීවමාන කරන්න බැරිම ඒ චිත්‍රපටය සාර්ථක වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන විදිහට නදීෂාගේ ඒ චරිතයත් බාහිර පෙනුමටත් වඩා නදීෂාගේ ළඟ තියෙන තිබිච්ච ඒ පර්සනලිටිය, දැන් මේක ඉන්න අම්මගේ චරිතය, දරාගෙන ඉන්න මමක්, ඒ හැකියාව ඇයට තියෙන බව මම අපේ ඉන්ඩස්ට්‍රී ඉන්නකොට මම ඒක දැක්ක දෙයක් තමයි. සහ ළඟ තියෙන රූප රාජිනියක් වෙච්ච, ඒක රවුදු කුමරියක් වෙච්ච කැරක්ටර් නිසා ළඟ ඒ බියුටියක් තියෙනවා. ඒ බියුටියයි ඒක ඒක ඒක ඒක මේන්ටේන් කරන චරිතයකුයි ළඟ තියෙනවා. ඉහිහෙත්ම යා මේ චරිතෙක පිටින් දළුහම ගලපෙන කෙනෙක් නෙමෙයි. ඒක තමයි මම තෝරගන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ.
3: ඒ වගේම මෙහි දර්ශනතල නිර්මාණය ගැනත් අපි කතා කරමු.
4: මම පළවෙනි පිටපතක් කරගත්තකම කරන මූලික දේ තමයි ලොකේෂන් එක බලන එක. ශේෂ ගැඹුරෙන් නම් ඩෙප්ත් එක, ඩෙප්ත් ෆීල්ඩ් එක කොයි දවස් තියෙනවා. ඊළඟට ඒවා අතර කැරක්ට කොයි තරම් රිජිස්ටර් කරන්න පුළුවන්ද, ප්ලේයින් ඒරියා කොයි තරම් තියෙනවද, ඒ වගේ තාක්ෂණික කාරණාවට අමතරව ලොකේෂන් එකට ගිහින් මගේ අපි ගත්ත පිටපත නැවත ප්‍රතිනිර්මාණ කරද්දී ඒ ලොකේෂන් එකේ පවතින චරිතත් එක්ක මේ මේ චරිත වෙනස් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ප්‍රේක්ෂකයාට මේක නැවුම් බවක් දැනෙන්නේ, ප්‍රේක්ෂකයාට සිනමා පිටේ බව දැනෙන්නේ, සිනමාත්මකය යන කියන කාරණාව දැනෙන්නේ. ඉතින් මේ මේ ඔක්කොටම මේ ලොකේෂන් එක සුවගෙනීම හරි වටිනවා.
3: මේ වෙනකොට චන්දරේගේ වයිෆ් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයේ විතරක් නෙවෙයි, ඔස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල ඉන්න සිංහල සිනමාවට ආදරය කරන රසික පිරිසත් වැළඳගෙන තියෙනවා. මොකද හිතන්නේ ගැන?
4: ඒක ඒක ඉතාම වැදගත් කාරණාවක්. ඒකට ඉතින් මම හිතන්නේ අපේ විදේශ රටවල ඕගනයිස් කරන අපේ ටීම් එකට ප්‍රශ්න ගන්න ඕන. මොකද ඒගොල්ලෝ ඒ කාර්යභාරය සිද්ධ නොවුනා නම් ලංකාවේ මේ සියලුම චිත්‍රපටවලට නිෂ්පාදකවරයාගේ බය පූර්ණ කර ගැනීමට තියෙන අවස්ථාවල් හරි අමාරුයි. රටේ පවතින වාතාවරණය මනුව ප්‍රේක්ෂකයෝ ශාලාවට එන විදිහ වෙනස් වෙනවා. ඉතින් මේක හරි අස්ථාවර ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකට පොඩි ස්ථාවර ස්වභාවයක් ඉන්න පටන් ගන්නවා. ලංකාවෙන් පිට මේ වගේ මිනිසුන් ලෝක පුරා ඉන්න අයගේ මේ චිත්‍රපට නරඹන්න අවස්ථාව සලසා දීම මම හිතන්නේ අපේ සිනමා කර්මාන්තයට මේ මෑත වසරවලදී වෙච්ච ලොකු සුවිශේෂ වෙනසක්. ඒක හරිම වටිනවා ඇත්තටම ත්‍රිරංග සිනමාවට. මට වුණත් මේ වෙලාවේ අපි යම්කිසි බයක් නැතුව හිටගන්නේ ලංකාවේ මොන දේ වුණත් යම්කිසි ප්‍රමාණයක්වත් දායකත්වයක් මේ පිටින් එන නිසා.
3: නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ට හොඳ පැවැත්මක් හදාගන්න නම් මූලිකවම මොනවද කරන්න ඕනේ?
4: අපිට පළවෙනි දේ තමයි යම් දැක්මක් තියෙන්න ඕනේ. ඒ තමන්ගේ කතා කරන දේ ගැන තමන් හොඳින් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වුණාම අතන තාක්ෂණයට එහා ගිය තාක්ෂණිකයෙක් අද මැජික්යක් නෙමෙයි. ඒකට යම් පිළිවෙයක් තියෙනවා. ඒ පිළිවෙය දරුවාම එතනින් එහාට ඒකට යා හැකියි. අතීතයේ වගේ එච්චර ධර්ම තත්ත්වයක් නෙමෙයි. නමුත් මේ දැනුම සහ අවබෝධය කියන එක මාර්ගයකට පළවෙනි දේ තමයි චිත්‍රපටයක් කරනවා නම් ඇත්තටම පළවෙනිම දකින්න ඕනේ. අන්න එක තමයි වැදගත්ම කාරණේ. සිනමාවට අදාළ ආකෘතියක් තියෙනවා, ෆිල්ම් ආකෘතියක්. ඒ කියන්නේ පැයකමාරක් දෙකමාරක් අතර කාලයේ පෙන්වන චිත්‍රපටයක් ශාලාවක් ඇතුලේ අඳුර කරපු ශාලාවක් ඇතුලේ පෙන්වන එක. ඒකට ආකෘතියක් තියෙනවා. ඒ ෆිල්ම් කියන ෆෝමැට් එකක් තියෙනවා. මේ ෆෝමැට් එක හඳුනගෙන නැතුව නිර්මාණ කරොත් ඒක ලොකු වැරද්දක් වෙනවා. මොකද සිනමාව අවර්ගණයට යන්න පටන් ගන්නවා. ඒක මම හිතන්නේ මේ ලංකාවේ පිටත් එක වෙමින් යන සමහරවට. ඒක මොකද විශේෂයෙන් කියනොත් ටෙලිසීරිස් කියන එක එකක්, ෆිල්ම් කියන තව එකක්, ටෙලිඩ්‍රාම කියන තව එකක්. මේ චාන්ස් වලට අදාළව තමන්ගේ නිර්මාණය හොගස් කරන්න දැනගන්න ඕනේ. කතන්දරයක් කිව්වොත් හැමෝටම එක කතන්දරයක් තියෙන්නේ. ඒ කතන්දර බලන්නේ ටෙලිසීරිස් වල ගේ කතන්දර. ඒක බලාගෙන ඉන්න පුළුවන් හැමෝම එක දේ බින්දා ඉතින් හරි ඉවරයි. ඒක ෆිල්ම් එක බැලුවාම මිනිස්සු ඒක ජීවිත කාලයක් සමහර අය ඒක ස්මරණය කරනවා. අපි ඇත්තටම ඔය බලා ගන්න ඕනේ අන්නේ එතම ආකෘතිය හරියට පාවිච්චි කරන්න, භාවිත කරන්න.
3: හොඳයි. අද තරුෂීක තරු කතා විශේෂාංගය මේ විදිහට හැඩකලේ සම්මානනීය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි. සංඛාරා, කර්ම, දඩයක්කාරයා වගේම එයා දැන් බැඳලා ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළෙත් ඔහුයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා බොහොම කාර්ය බහුල වෙලාවක තරුෂේක තරුකතා විශේෂාංගය හැඩ කරන්න අද එකතු වුණාට.
4: මේ බොහොම ස්තුතිය. මම හිතන්නේ මේ ඔයගොල්ලන්ගේ කාර්යභාරයක් තියෙනවා ඇත්තටම අපේ සිනමාව එලිට අරන් යන එකේ. සියලු දෙනාටම ජය වේවා කියලා කියනවා.
3: හොඳයි. එහෙමනම් ඔබේ ඉදිරි නිර්මාණත් ඉදිරි වැඩ කටයුතුත් අතිසාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා. සෝදානම් වෙන්නේ අදට තරු කතාවෙන් සමුගන්න පරිස්සමෙන් කල්පනාවෙන් ඔබේ වැඩ කටයුතුත් කරගන්න. ගිහිල්ලෙන්නම් මම තරුෂි අතුකෝරල ඔබ සතුටින් ඉන්න.
1: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
2: තරුෂි එක්ක තරු කතා.
5: අද තරු කතාවෙන් සිනමා ලෝලි ඔස්ට්‍රේලියාවේ හිටියත් හදවතින් ශ්‍රී ලාංකේය සිනමාවට ආදරය කරන සිනමා ලෝලීන් වෙනුවෙනුයි අපියේ තරු කතාවාද SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙනාවේ. ඉතින් බලාපොරොත්තු වෙනවා චන්දරේගේ වයිෆ් මේ නවතම සිනමා දැකීම ඔබට රසස්වාදයක් ගෙනේය කියා. ඉතින් සිනමා ලෝලීන්ට ඒ රස පණිවිඩය ගෙනෙන අතරේ මම නැවතත් මතක් කරන්නට කැමතියි ක්‍රීඩා ලෝලීන්ට විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට මේ සුබ පණිවිඩය. ඔන්න ලබන සිකුරාදා ජුනි 12වැනිදා ඉඳන් ඔබට පුළුවන් SPS on demand නාලිකාව ඔස්සේ නොමිලේම ඔබට වෙනත් නාලිකා සඳහා කිසිම ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. නොමිලේම පුළුවන් වෙනවා ලෝක පාපන්දු තරගාවලිය නරඹන්න. FIFA World Cup 2026 සුවිශේෂී විකාශය පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට දැනගන්නට අවශ්‍ය නම් මේ වන විටත් SPS on demand වෙබ් අඩවිය ඒ වගේම ඇප් එක යවත් කාලීන කරලායි තියෙන්නේ. ඉතින් ඔබ පිවිසුනොත් SPS on demand වෙත ඔබට පුළුවන් තරඟ දින ඒ වගේම ජුනි 11වැනිදා බ්‍රහස්පතින්දා එළඹෙන බ්‍රහස්පතින්දා තිබෙනවා countdown concert එක මේ සියලු තොරතුරු ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ සුබ පණිවිඩයත් සමග දැන් අපි සූදානම් වෙන්නේ යොමු වෙන්නට විරාමයකට. විරාමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් රැඳී සිටින අපිත් එක්ක ඔබේ සුපුරුදු සතිය ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.
0: පුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SPS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ on demand වෙතින්. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවෙන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන Deadline අඟහරුවාදා රාත්‍රී 9:30ට SPS රූපවාහිනියෙන් සහ on demand වෙතින්. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකෙන් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SPS on demand app download කරගන්න. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SPS chill දැන් SPS audio app වෙතින්.
6: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian radio. There is so much to explore. Check it out now on the SBS audio app or website.
0: SBS food web adiviya ahara vattoru 7000kata adhika pramanayak obi priyathama ahara pana pilibanda web lipi video saha tawat upades pivisenne SBS food web adiviyata sbs.com.au/food. SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට. නැතිනම් SBS audio app download කරගන්න. අදම SBS audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
7: දෙව්පිලා අතර පැවති පළමු එක් දින තරගයෙන් ලකුණු 41 ජයක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. පළමුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 303ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක ලකුණු 79යි. කුසල් මෙන්ඩිස් ලකුණු 72යි. පිළිතුරු ලෙස කොදෙව්පිල සියලන් දෙවි ලබා ගත්තේ ලකුණු 262ක් පමණයි. පන්දු යැවීමේදී දුෂ්පන්ත චමීර කඩුලු 4ක් සහ මහේස් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තා. ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී එක් දින තරඟ ජයක් හිමි කරගත්තේ 2013 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්. දෙරට අතර දෙවන එක් දින තරඟය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි. මේ අතර ICC විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වුණා. කෙසේ වෙතත් මේ සඳහා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සඳහා ආරාධනා කර තිබුණේ නැහැ. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
8: ඒක මම දන්න එක ICC එකේ වැඩක් නේ, අපිට ආරාධනා කරනවද නැද්ද කියන එක. නමුත් ICC එක අපිට කිසිම වෙලාවක අපිව පිළිගන්නේ නැහැ, හරි අපිට වෙන ගැටලුවක් මතු කරන්න හරි නැහැ මේ වෙනකම්.
7: මේ අතර 2026-2027 තරඟවාරයේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකින් 46 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමා තිබෙනවා. ඒ ප්‍රධාන කාණ්ඩ 6ක් යටතේ. එහිදී ඉහළම කාණ්ඩයේ සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 130,000ක් සහ පහළම කාණ්ඩයේ සඳහා ඩොලර් 10,000ක් හිමිවනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ වනිදු හසරංග ඉහළම කාණ්ඩයට ඇතුළත් වී සිටිනවා. ඊයේ රාත්‍රියේ රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර 92.62 දුරක් වාර්තා කරමින්. එය නව තරගාවලි වාර්තාවක්ද වන අතර මේ වසරේ මෙතෙක් වාර්තා වූ ලොව හොඳම දක්ෂතාවයි. ඔහු තම තරග දිවිය තුළ මීටර 90 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාවද මෙයයි. මේ අතර ඔහු පසුගියදා මොරොක්කෝවේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේද මීටර 85.97 දුරක් වාර්තා කරමින් දෙවන ස්ථානය හිමි කරගත්තා. ඩයමන්ඩ් ලීග් තරගාවලියක පිටියේ ඉසව්වක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංගයි. මේ අතර හොංකොං හිදී පැවති ආසියානු වයස 20+ යොවුන් මල්ල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සමගින් සමස්ත පදක්කම් 8ක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී තරුෂි අභිෂේකා බාලිකා මීටර 1500 ඉසව්වේ රන් පදක්කම සහ මීටර 800 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත්තා. තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ තරුෂි අභිෂේකා,
9: මම සතුටු වෙනවා ටීම් එකේ ගිය 22 දෙනා අතරින් මගේ ඉවෙන්ට් දෙකේම මට මෙඩල් ගන්න ලැබිච්ච එක ගැන. මගේ ඊළඟ බලාපොරොත්තු USA වල තියෙන වර්ල්ඩ් ජූනියර් එකේ මෙඩලක් කොහොමයි ලංකාවට අරගෙන එන එක.
7: මේ අතර බාලිකා මීටර 200 ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට දිලන්මා රන්සිනි සමත් වුණා. තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ දිලන්මා රන්සිනි,
10: සුසන්දිරා ජයසිංහ මිස්දෙන් පසුව අවුරුදු 32 පසුව ඒසියන් මෙඩලයක් දිනන්න මට පුළුවන් වුණා. මට එදැන් ගොඩක් සතුටුයි. හොඳ අභියෝගයක් තිබ්බා ප්‍රබල රටවලදී ඇවිල්ලා තිබුණ නිසා. හොඳින් මුහුණ දීලා පදක්කම ලබාගන්න මට පුළුවන් වුණා.
7: මීට අමතරව ශ්‍රී ලංකාව තවත් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමි කරගන්නට සමත් වුණා. ICC කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා එංගලන්තයේ බලා පිටත්ව ගියා. මෙවර තරගාවලියේ බලාපොරොත්තු පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙසේ අදහස් දක්වා සිටියා.
11: මගේ මේ අවුරුද්ද බලාපොරොත්තු මේ තරගාවලිය හොඳින් ක්‍රීඩා කළා කණ්ඩායම ඉහළම තත්ත්වයකට ගේන එක. මම හිතන්නේ අපි එංගලන්තයේ ඒ කන්ඩිෂන්ස් වල අපි සෙල්ලම් කරලා නැහැ. අන්තිම මාස 8-9 අපි සෙල්ලම් කරලා නැහැ. පින්න ගෲප් එකේ පළවෙනි තරඟ දෙක ගොඩක් අපිට වැදගත්. මේ වගේ තරඟාවලියක වැදගත්ම දේ තමයි පළවෙනි තරඟය. පළවෙනි තරඟේ අපි ගන්න ආරම්භය මම හිතන්නේ තරඟාවලිය පුරාවට අපිට ගොඩක් වැදගත් වේවි. ඉතින් අපි මුල් ફોකස් එක තියන් ඉන්නේ පළවෙනි තරඟේ හොඳින් ක්‍රීඩා කරන එකට.
7: රටවල් 12ක් එක්වන මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකා පිළ B කාණ්ඩයෙන් තරඟ වදිනවා. එම කාණ්ඩයට එංගලන්තයේ, අයර්ලන්තයේ, නවසීලන්තයේ, ස්කොට්ලන්තයේ සහ බටහිර ඉන්දිය කොදෙව් යන කණ්ඩායම් අයත් වෙනවා. එළබෙන 12 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයෙන් පළමු තරගයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතරයි. ප්‍රංශයේ පැවැත්වුණු හොවාඩ් හින්ටන් සත්සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව හිමි කරගන්නට ශ්‍රී ලංකාව පසුගියදා සමත් වුණා. ඒ පළඟ ශූරතාව සඳහා වූ අවසන් මහා තරගයේදී 7 පයිලා ප්‍රංශ රග්බි කණ්ඩායම ලකුණු 28-21 ලෙස පරාජය කරමින්, මෙම තරගාවලිය සඳහා ප්‍රංශ රග්බි ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් සහ යුරෝපයේ ආරාධිත ක්‍රීඩා සමාජ කිහිපයක් එක්වී සිටියා. මේ අතර අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියරේ තරඟ මේ දිනවල පැවැත්වෙනවා. එහිදී කුසලානාංශයේ තරඟ වදින කණ්ඩායම් 6 අද සහ හෙට දිනේදී තරඟ වැදීමට නියමිතයි. ඒ අනුව වෙස්ලි විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරඟය අද පැවැත්වෙනවා. ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර තරඟය මෙන්ම ශාන්ත පීතර විදුහල සහ ජහිරා විදුහල අතර තරඟය හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ මීළඟ අවධානය ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය වෙතයි. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඊයේ ලාහෝරේදී පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කරගත්තේ පාකිස්තානයයි. ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදී ලබාගත් ලකුණු 157 කඩුලු 6ක් පමණක් දැවී පසුකර යන්නට පාකිස්තානය සමත් වුණා. තරගාවලියේ පළමු තරගයෙන්ද පාකිස්තානය කඩුලු 5ක ජයක් හිමි කරගත්තා. දෙවන තරගයෙන් ලකුණු 41ක ජයක් හිමි කරගන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව එක් දින තරගාවලිය 2-1 ලෙස ජයගත්තේ පාකිස්තානයයි. මෙවර පාපන්දු ලෝක කුසලාන තරංගාවලියට එක්වන 26 දෙනෙකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු සංචිතය පසුගියදා නම් කළා. එන් ක්‍රීඩකින් 17 දෙනෙකුම ප්‍රථම වතාවට ලෝක කුසලානයක් නියෝජනය කිරීමත් විශේෂත්වයක්. මේ සඳහා ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වන නිෂාන් වේලුපිල්ලේද එක් වී සිටිනවා. මේ අතර ඔස්ට්‍රේලියාව සහ මෙක්සිකෝ අතර පසුගියදා පැවති සුහද පාපන්දු තරඟයෙන් ගෝල් එකට බිඳුවක් ලෙස ජය හිමි කරගත්තේ මෙක්සිකෝවයි. මෙවර ලෝක කුසලාන තරංගාවලියට පෙර ඔස්ට්‍රේලියාව සහභාගී වන අවසන් ජාත්‍යන්තර සුහද පාපන්දු තරඟය මෙල්බන් නුවර වේලාවෙන් එළබෙන ඉරිදා අලුයම 5ට ආරම්භ වනවා. ඒ ස්විට්සර්ලන්තයේ සමගයි. ඉන් අනතුරුව ජූනි 13 වනදා ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලාන තරංගාවලියේ සිය පළමු තරඟයට තුර්කිය සමගින් මුහුණ දීමට නියමිතයි. පාපන්දු ලෝක කුසලාන තරංගාවලියේ සියලුම තරඟ ඔස්ට්‍රේලියාව තුළ නොමිලේ සජීවීව නරඹන්න SBS on demand වෙත පිවිසෙන්න. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අදට අවසන් වනවා. නැවතත් හමුවන්නේ එළබෙන සිකුරාදා සුපුරුදු වේලාවටයි. එතෙක් ප්‍රාර්ථනා කරන්නේ ක්‍රීඩාශීලී සතියක්.
12: ජය පරාජය මැදින් ගලා යන සද්දින කෙලිබිලේ උණුසුම.
13: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
5: අද දවසේ සුබරුදු පරිදි ක්‍රීඩා විග්‍රහය ඔබ වෙත ගෙනාවේ ලංකාවේ සිට මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ඉතින් අද දවසේ SBS සිංහල වැඩසටහනේ අවසාන භාගයටයි අපි මේ පැමිණිලා තිබෙන්නේ. ඔබට මේ වැඩසටහන සමීප කළේ මම මෙල්බන් ගුවන්විදුලි සංකීර්ණයේ සිටයි. ඔබ දන්නවා SBS සිංහල කණ්ඩායම ඔබට වැදගත් තොරතුරු ඔබේ බසින් මව් බසින් ගෙන එන්නට ඉතාමත් අපකපවී වැඩ කරන බව. ඉතින් ලොව වටා තොරතුරු විශේෂාංගෙන් ඔබට පුළුවන් සිංහල භාෂාවෙන් ඔස්ට්‍රේලියාවේ සිටියත් ඔබට ලොව වටා තොරතුරු වලට සවන් දෙන්නට, ඒ වගේම දිනපතා දෙස් විදෙස් පුවත් සම්පිණ්ඩනය ඔබට දැනගන්නට පුළුවන් යාවත් කාලීන පුවත් SBS සිංහල පුවත් විකාශයට ඔබ සවන් දුන්නොත්, ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකේය ප්‍රජාවට විශේෂයෙන්ම වැදගත් වන තොරතුරු අපි ගෙන එනවා ඔබට කාලීන තොරතුරු විශේෂාංගය තුළින්. ඒ වගේම මෞබිමෙන් පුවත් ඔබ ලංකාවේ ප්‍රවෘත්ති ගැන අනිවාර්යෙන් මුණන්දුවක් දක්වනවා. ඒ වගේම සතියේ ක්‍රීඩා විග්‍රහය අපේ ක්‍රීඩා ලෝලීන්ට, ඒ විතරක් නෙවෙයි අපේ විශේෂාංග අතර සුව මනස විශේෂාංගයේ තිබෙනවා ඔබට ඔබේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව පවත්වා ගන්නට යාවත් කාලීන සෞඛ්‍ය තොරතුරු සමගින් වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමගින් තමයි අපේ කණ්ඩායමේ විශේෂාංගය ඔබට ගෙන එන්නේ. සිනමා ලෝලීන්ට තර්ෂි එක්ක තරු කතා විශේෂාංගය මේ ආකාරයට අපි වැඩසටහන් රසක් ඔබට ගෙන එනවා. ඉතින් ඒ වගේම අපේ වහරේ කතා අහුරක් වැඩසටහනේ අපිට පුළුවන් වෙනවා අපේ දරුදරියන්ට සුදුසු අපේ සිංහල භාෂාව පිළිබඳ දැනුම ඔවුන්ට ලබා දෙන්නට. ඉතින් ආරාධනා කරනවා මේ සුමිහිරු ගීතයට සවන් දෙන්නට මේ මගේමදෝ

මේ මියුරු ගීතයත් සමගින් අපි සමුගෙන යන්නටයි සෝදානම් වන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට සුවබර සතියන්තයක්. අද වැඩසටහන ඔබට ගෙනාවේ අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමගින් මම අතිනි අමරසිරි.